ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරයෙන් ඔබට ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහන තුළින් ඔබත් සමඟ පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. 5B103.1 FM තරංග මාලා ඔස්සේ හා 5B World හරහා අප සමඟ සම්බන්ධ සිනුබ සුළු දෙනාම ඉතාමත් ලිංගතුකමෙන් පිළිගන්නවා. ඉතින් අද ජූනි මාසේ 9 අඟහරුවාදා සුපුරුදු පරිදි වැඩසටහනත් සමඟ ඔබ වෙතෙන මම ඔබ හිතවත් නයන් පෙරේරා. ඉතින් මේ අඟහරුවාදා රාත්‍රී ඔබ සමඟ මේ ගත කරන හෝරාව වෙන්ද වගේම අදත් ඔබට සතුටුදායක හෝරාවක් වේවා කියන ප්‍රාර්ථනාවත් සමඟ අපි අද වැඩසටහන මේ ආකාරයෙන් ආරම්භ කරමු.

ඇඩිලේඩ් ලක්හඬ ඔබ වෙත තිළින කරන සඳහම් සිතුවිලි මාලාවේ අද දවසේ සඳහම් සිතුවිල් ඔබ වෙත ගෙනෙන්නේ පූජ්‍යපාද කොරොතොට වෙස්සබූ හිමියන් විසින්.

සම්මා සම්බුද්දස්ස. කාරුණික පින්නතුනි, මේ සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේගේ බණපදයක් මතක් කරලා දෙන්න කැමති වෙනවා. අපිට කියන්නේ මිනිස්සයෝ කියලා. ඇයි අපිට මිනිස්සයෝ කියන්නේ? යමක් හිතලා බුද්ධිමත්ව තීරණය කරලා මනසට හොඳ අදහස් අරගෙන බුද්ධිය තුලින් ක්‍රියාත්මක කරන්නට පුළුවන් පරිසරයක් අපිට ලැබිලා තියෙන නිසා. ඒක මේ සත්ව සමාජයේ හැමෝටම ලැබිච්ච දෙයක් නෙමෙයි. සත්ව සමාජය තුල ඒ හැකියාව ලැබිලා තියෙන්නේ අපිට විතරයි. එහෙමනම් අපිට ඒ ලැබිච්ච අවස්ථාව, ඒ ලැබිච්ච වාසනාවන්ත බව, ඒ ලැබිච්ච ශ්‍රේෂ්ඨත්වය අපි තේරුම් ගන්නට ඕන කරනවා. එහෙම උනේ නැත්තම් පින්නතුනේ අපිට කොහොමද මිනිස්සෝ කියලා කියන්නේ? අපි ඒ ගැන හිතන්න ඕනේ. සමහර අය වැඩ කරනකොට එච්චර හිතලා මතලා කරන්නේ නැහැ. සමහර අය වැඩ කරනකොට ඕන් නැති කලබලයක් එතන තියෙනවා. කලබල නොවි හිතලා මතලා බුද්ධිමත්ව හොඳ දේ හොඳ විදිහට ක්‍රියාත්මක කරන්නට පුරුදු වුණොත් ඒක ජීවිතේට ඉතාම වටිනවා. නිකං ඔහේ කලබල වෙලා ඕන දෙයටත් එපා දෙයටත් එහෙම වුණොත් පින්නතුනි කිසි දෙයක් හොඳට කරන්න බෑ. කලබල වුණාම කොරස් කටටවත් අත දාන්න බෑ කියලා සමාජයේ කියමනක් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ ඕනවට වඩා කලබල වීම හැමතැනකදීම වැඩ අවුල් වෙන්න හේතුවක් වෙනවා. එහෙම නෙමෙයි, හැමතැනකදීම හිතලා මතලා බුද්ධිමත්ව තීරණය කරලා

හරියට යමක් කරන්නට පුරුදු වුණොත් ඒක ජීවිතේ ඉතාම වටිනවා. ඒක පුංචි දෙයක් හැටියට හිතන්නට හොඳ නැහැ. මුළු ජීවිත කාලෙම වාසනාවන්ත වෙන්න ඒක උපකාරී වෙනවා කියලා හිතන්න ඕනේ. එහෙමයි සාමාන්‍යයෙන් අපේ ජීවිත අපි හදා ගන්නකොට පුංචි දේවල් පවා අපි හොඳට අවධානයට අරගෙන තේරුම් ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි ටිකෙන් ටික ජීවිතේ ගොඩනගා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. පුංචි කාලේ ඉඳලම ඒව හිතවලට පුරුදු වෙන්න ඕන කරනවා. පුංචි කාලෙම තමයි හොඳ දේවල් හිතවලට පුරුදු වෙන්න ඕන කරන්නේ. සමාජයේ හැම දෙනාටම එවැනි හොඳ අදහස් හිතවලට අරගෙන හොඳ අය බවට සකස් වුනොත් මුළු ලෝකයක් හොඳ කරන්නට පුළුවන්. ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා.

0: حكومه قصر البرمائي.
1: මෙවර වෙසක් උත්සවය ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ලක්වාසී බෞද්ධ ජනතාව මහත් බැතිසිතින් සමරනු ලැබුවා. ශ්‍රී දළදා මාලිගයේ අටමස්ථානයේ කතරගම කිරිවිහෙර කැලණිය රජමහ විහාරයේ ඇතුළු දිවයිනපුරා විහෙර විහාරස්ථානවල සදහැවතුන් බොහෝ පිරිසක් පෙහෙවස් සමාදන්ව තිබුණා. තවත් විශාල පිරිසක් ඒවා වැඳ පුදා ගැනීම සඳහාද පැමිණ සිටියා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වුණේ මාතරදී. වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ පමණක් තොරණ 25ක් වැනි සංඛ්‍යාවක් ඉදිව තිබුණා. රටපුරා දන්සැල් 10,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචිව තිබූ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ. වෙසක් සිරි නැරඹීම සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් කොළඹ ඇතුළු තදාසන් නගර ගණනාවක විශේෂ ආරක්ෂාවක් මෙන්ම රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක වුණා. ඒත් වෙසක් පොහෝ දිනට පසුදින අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වුණේ මීගොඩ ප්‍රදේශයේ. දන්සැලකට සහභාගි වී සිටි පිරිසක් අතරට කැබ් රථයක් කඩා වැදීමෙන් එහිදී පුද්ගලයන් 6 දෙනෙකු මිය ගියා. අටමස්ථානාධිපති ධූරයේ කටයුතු ආවරණය කිරීම සඳහා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංගධායක රුවන්වැලි චෛත්‍ය රාමාධිකාරී පූජ්‍ය ඊ තලවැටුනුගේ ඥානතිලක හිමියන් තාවකාලිකව පත් කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කළ බව මල්වතු මහාවිහාරයේ පසුගියදා නිවේදනය කළා. මල්වතු මහාවිහාර පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංගනායක හා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමියන් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙන තුරු මෙම තාවකාලික පත් කිරීම සිදු කළ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ඉන්ධන සඳහා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පිටවීමෙන් ඇතිවන පීඩනයේ කොටසක් ඉන්ධන පාරිභෝගිකයාට ලබා දීමේ ප්‍රතිපත්තියේ යටතේ ඉන්ධන මිල වැඩි කළ බව බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියේදී තදින්ම ක්‍රියාත්මක කරන බවයි.
2: ඉදිරියේදී ඛනිජ තෙල් නීතිකරණ සංස්ථාවත් ඒ වගේම ඩිජිටල් අමාත්‍යාංශය හැටියටත් අපි දැනට ක්‍රියාත්මක කරගෙන යන QR ක්‍රමය මීටත් වඩා ටිකක් තදින් ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය වන පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා අපි විශ්වාස කරනවා මේ ඉන්ධන පරිභෝජනයේ කිසියම් මේ අර්බුදකාලී අවස්ථාවේ ඉන්ධන පරිභෝජනයේ කිසියම් විදියක අඩු කිරීමක් කරලා අපේ ආර්ථිකයට ඒකෙන් එන බලපෑම කිසියම් විදියක සමනය කිරීමක් කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනට අපි සැලසුම් කරලා තියෙන්නේ ජූලි මාසයේ වෙනතුරු ඉන්ධන සහනාධාර ලබා දෙන්න සාමාන්‍ය මාකට් ප්‍රයිස් එකට වඩා විදුලි බල ජනනය සඳහා 25ක් අඩුවෙන් තමයි ලබා දෙන්නේ විදුලි බල ජනනය කරන්න. ඒ නිසා මේ වැඩිවීමේ විශාල බලපෑමක් විදුලි ජනනයේ වියදම් වැඩිවීම සඳහා බලපෑමක් ඇති කරන්නේ
1: නැහැ. පසුගිය 30 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවේ භාවිත කරන සියලුම ඉන්ධන වර්ගවල මිල ගණන් නැවත වතාවක් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබුණා. ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ රටෙහි ඉන්ධන මිල ගණන් 6 වතාවක් සංශෝධනය වී තිබෙනවා. ආර්ථිකය පිළිබඳ දැක්මක් සහ සැලැස්මක් සහිතව රට මෙහෙයවෙමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අපනයන හා ආනයන අතර පර්තරය අවම කර ඩොලර් අර්බුදයට විසඳුම් සෙවීමට දැනටමත් රජය කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටී. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර හා මීරිගම අතර කොටසේ වැඩ ආරම්භ කිරීමේ උත්සවයට පසුගිය දායක වෙමින්.
3: මා හිතන්නේ දැන් මේ දවස්වල ටිකක් ලොකු සංවාදයක් ගියා මේ ආර්ථිකය ගැන. ඩොලරේ උච්චාවචනය පිළිබඳව මා දැක්කා. ආණ්ඩු බිඳ වැටේවි, ආණ්ඩුව යන්න, ඒ වගේවත් ආවා, උපදෙස් ගන්න වගේවා. අපි තා හොඳින් තේරුම් අරන් තිබෙනවා අපේ ආර්ථිකයේ ඇතිවියේකී අර්බුදයන්, ගමන් කළ යුතු දිසාව පිළිබඳව ඉතාමත් දැක්මක් සහ සැලැස්මක් ඇතුව අපි වැඩ කරමින් ඉන්නේ. ඒකනේ රුපියල් ලෙස ගත්තොත් අපි ආර්ථිකය ශක්තිමත් කරලා තිබෙනවා. අපි 2027 වසරට අපි අපේක්ෂා කරනවා ට්‍රිලියන 2ක ප්‍රාග්ධන වියදම් වෙන් කරන්න. ට්‍රිලියන 2ක් දැන් ගත්තොත් මේ අධිවේගී මාර්ගයට බිලියන 112ක් යනවා අවුරුදු 3කට. ඒතර ආසන වශයෙන් ගත්තොත් අපි බිලියන 35ක් වසරකට වෙන් කළ යුතු තිබෙනවා. ඒතර බිලියන 2000ක් තියෙනවා අපි ගා. එනිසා තමයි අපි කිව්වේ කුරුණෑගල දඹුල්ල පාරක් පටන් ගන්න බිලියන 120 කිව්ව දඹුල්ල ගලේවල දක්වා ඒකටත් අපිට මුදල් වෙන් කරන්න පුළුවන්. අපි රේල්වේ ඉලෙක්ට්‍රිසිටි කරන්න පටන් ගන්න ඒකටත් අපි මුදල් වෙන් කරන්න. ඒතර රුපියල් වලින් අපිට වියදම් කළ හැකි. එහෙනම් අපේ අභියෝගය තමයි මොකද්ද? රුපියල් වලින් වියදම් කරන ගමන් ඒක ඇතුලේ තියෙන ඩොලර් ප්‍රමාණය අපි උපයා ගන්නේ කොහොමද? ඒක තමයි අපේ ඊළඟ දිගු කාලීන සැලසුම වෙන්න ඕන. 2025 වසර බැලුවොත් අපේ අපනයන ආදායම දින ඩොලර් බිලියන 17යි. අපේ ආනයන වියදම ඩොලර් බිලියන 21ක් තියෙනවා. ඒ නිසා අපේ අපනයන ආනයන සහ අපනයන අතර ඩොලර් බිලියන 4ක ඍණාගයක් තිබෙනවා. අපේ සංචාර කර්මාන්තයේ ඩොලර් බිලියන 3ක් විතර ලැබිලා තිබෙනවා. අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මේ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් අපිට කරන්න අවස්ථාව ලැබෙන්නේ විදේශගත ශ්‍රමිකයන්. ඔවුන්ගේ අවුරුද්ද අපිට එවලා තියෙන ඩොලර් බිලියන 8ක්. මේ ඩොලර් අපිට එවලා තියෙන මැද පෙරදිග ඉතාමත් අසීරුවෙන් රැකියා කරන අය උපයාගත් ඩොලර් මේ. යුරෝප රාජ්‍යවල අත් කහපාට වෙනකම් පිඟන් හොදලා එකතු කරලා වෙන ඩොලර් මේ. එනිසා මම හිතන්නේ අපිට එහෙම ඩොලර් පුච්චන්න අයිතියක් නැහැ.
1: එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා.
3: අපි සැලසුම් කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. එකක් අපි ඍජු විදේශ ආයෝජන ගෙන ආ යුතුයි. ඒ සඳහා විශාල බාධාවන් තිබෙනවා. අන්න ඒ සඳහා අවශ්‍ය වෙන බාධාවන් ඉවත් කිරීම සඳහා අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ වගේම ආයෝජකයන්ට ආයෝජන ආරක්ෂණ පනතක් අපි පාර්ලිමේන්තුවට ඉක්මනින්ම සම්මත කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම ආයෝජකයන්ට තමන්ගේ සියලු කාර්යයන් කරගැනීම සඳහා තනි කවුලුවක් නිර්මාණය කරන්න අපි අපේක්ෂා කරනවා. අපි අපේ අපනයනවල දිරිගැන්වීමක් අපිට අවශ්‍යද? විශේෂයෙන්ම අපේ අපනයනවල 25ක් තියෙන්නේ එක්සත් ජනපදයේ කේන්ද්‍ර කරගෙන. රටවල්වල විවිධාංගීකරණයකටත් යන්න ඕන. බහණ්ඩවල විවිධාංගීකරණයකටත් අපි යන්න ඕන. අපේ අධ්‍යාපනය මුළුමනින්ම අපි පරිවර්තන ලක් කරන්න සැලසුම් කරලා තිබෙනවා. ලෝකේ දියුණුතම ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අපි අත්පත් කරගන්න ඕන. අපිට තිබෙන විශාලම සම්පත අපේ මානව සම්පත. 2032 වෙනකොට අපි සැලසුම් කරලා තිබෙනවා වෘත්තීය විශ්වවිද්‍යාල 50ක් ආරම්භ කරන්න. මේ අවුරුදු පහ මොනව හරි කරලා දින්න මේ අපේ අපේක්ෂාව. එහෙම නැත්නම් කවුරුත් දෙනවා එහෙන් දෙනවා මෙහෙන් දෙනවා එහෙන් ගන්න පුළුවන් මෙහෙන් ගන්න පුළුවන් ගත්තොත් මොකද වෙන්නේ? මේ ටික දුවන්න පුළුවන් අනාගතයේ අර්බුදයටපත් වෙනවා. ඒ නිසා අපි ණය කළමනාකරණේ ණය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වෙන සැලසුම් එක වැඩ කරමින් තිබෙනවා. ඒ නිසා මේ ගමන් මාවත අපේ රට ඉතාම ශක්තිමත් ආර්ථිකයක දොරටු විවෘත කර බව අපිට විශ්වාසයි.
1: කෘෂි කර්මාන්තයේ මෙන්ම ගොවීන්ගේ අස්වනු සඳහා විශාල පොරොන්දු ලබා දුන් වත්මන් ආණ්ඩුව දැන් ගොවි ජනතාවත් කෘෂි කර්මාන්තයත් අමතක කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ පසුගිය දා පැවති ජන හමුවකට එක් වෙමින්.
4: එදා ඔබ දන්නවා ගොවි ජනතාව වෙනුවෙන් ලොකු හඬක් නගන වර්තමානයේ ඉන්න බලවතු ගොවි බිමේ ඉඳගෙන කිලෝවකට 150ක් ලබා දෙන්නයි. ඊට පස්සේ කිව්වා සාවල මිල 120කට ලබා දෙන්නයි. අද 150ක් නැහැ 120ක් නැහැ. මේ කන්නේ ක්‍රියාත්මක කරන්නට MOP ටිකක් නැහැ. යූරියා මිල ඉහළ ගිහිල්ලා 7600 ඉඳලා 17500 18000 දක්වා TSP මිල ඉහළ ගිහිල්ලා 9000 ඒ වගේම පොහොර හිගෙමුත් තියෙනවා. ගොවිය වෙනුවෙන් කිඹුල් කඳුළු හලපු අයත් අර රෙද්දයි සර්මයි බැලියමයි ෂර්ට් එකයි අඳපු කාලේ දැන් ටයි එකයි කෝට් එකයි අඳගෙන ඒගොල්ලොත් දැන් හිතාගෙන ඉන්නේ කෘෂිකර්මාන්තයේ අලාභදායි ක්‍රියාවක් හැටියට. සමහරු අර මොඩ් ඉකොනොමික් තියරිස් උපයෝගී කරගෙන රටේ හදන්න යන මතයක් ගොවි දැන් කිරින වැඩක් නැහැ. එක එක මත ඉදිරිපත් කරන න්‍යායාචාර්යවරු AC කාමරවල ඉඳගෙන කියන කතා. ගොවිය අවශ්‍ය වෙන්නේ තමන්ට රජ වීමට පමණක් නෙවෙයි. තමන් රජ විය යුත්තේ ගොවියා රජ කරවීම.
1: හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනෙකු රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා. 2014 වසරේ පැවති ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් බිලියන 7.8 මුදලක් අවභාවිත කළ බවට එළඹී ඇති චෝදනාවට අදාළව මෙම නියෝගය නිකුත් කෙරුණා. මීට පෙර බැසිල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණයේද පසුගියදා නියෝග කළා. රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු ඊට ලබා දුන්නේ මෙවන් ප්‍රතිචාරය.
5: මම හිතන්නේ නැහැ කිසි කෙනෙක් නීතිය මග ඇරලා ඉන්නවා කියලා. බැලේ ඇය රට ඉන්නවා. හැබැයි ඇයගේ නීතිඥවරු අධිකරණයේ හමුවේ උන්ගේ කරුණු දක්වනවා. ඒකම ඉතින් මේ මට වඩා හොඳට අපේ බාප්පා එක්ක මේ ආණ්ඩු ඉහළයි කතා කරනවා. නිතරම ඉතින් ඇයගේ උපදේශ මත එන්නේ නැතු ඉන්නවද කියන මන් දන්නේ නැහැ. ඒක අහන්න ඕනේ ඇයගෙනුයි බාප්පා ගෙනුයි. හැබැයි ඉතින් අධිකරණ ක්‍රියාවලිය ඇතුලේ ඔහුගේ නියෝජනය සිද්ධ වෙනවා. මේ ඇයට මහින්ද රාජපක්ෂක ප්‍රශ්නයක් තියෙනවා. අපි දකින්නවානේ මේ මාසෙ වෙනකොට මහින්ද රාජපක්ෂ හෝ ගොටබේ රාජපක්ෂ හෝ රාජපක්ෂවරයෙක් අධිකරණයට එන්න වෙනවා. පොලිසියේ කටයුතු ක්‍රියාත්මක කරන එක හැම අවුරුද්දම තියෙන දෙයක්. මොකද එක පැත්තකින් ඩයස්පෝරාවට අවශ්‍ය දේත් මේ ආණ්ඩුව කරන්න එපයි.
1: පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම හිටපු මහ බැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු හිටපු මුදල් ඇමති රවි කර්මානායක ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුවේ පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබූ චෝදනා එම විත්තිකරුවන්ට එරෙහිව පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ ත්‍රිපුද්දල මහාධිකරණ විනිසුරු මණ්ඩල විසින් දී තිබූ නියෝගයක් ශ්‍රේෂ්ඨ අධිකරණයේ පසුගියදා ඉවත දමනු ලැබුවා. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පත්මන් සූරසේන, චිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකගත්වයේ ඇතිව ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා මෙම තීන්දුව ලබා දී තිබෙනවා. 2016 වසරේ මාර්තු මාස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර නිකුත්වකදී රජයේ මුදල් සාමාජ්‍ය පරිහරණය කළ බවට අදාළ විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා. ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ අරමුණින් ප්‍රජාශක්ති වැඩසටහන මේ මාස මුලදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.
6: වර්තමාන රජය බලයට පත් වුණාට පස්සේ අපෝසත් රටක් ලක්ෂණ ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අපි ප්‍රමුඛතාගත කරපු ප්‍රධාන ක්ෂේත්‍රයක් තමයි අපේ රටේ ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම. 2024 සංඛ්‍යාලේඛන අනුව ගත්තහම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙන සමස්ත ජනගහනය මිලියන 17.6ක් පමණ වෙනවා. දළ වශයෙන් ගත්තොත් 90%කට ආසන්න ප්‍රමාණයක් අර සමස්ත දෙනුදු ජනතාව ජීවත් වෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල. ඒ අනුව පසුගිය වර්ෂයේ ජූලි මාසයේ අපේ රටේ ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා අපි ප්‍රජාශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයේ නමින් වැඩසටහනක් ආරම්භ කරා. ඒ අනුව ගත වෙච්ච මාස කීපය පුරා අපි ලංකාවේ සක්‍රීයව තිබෙන ග්‍රාම නිලධාරී වසම් 14,008 ජනතාවගේ සහභාගිත්වයෙන් ප්‍රජා සංවර්ධන සභා සකස් කරලා මේ වෙනකොට අවසන් කරලා තිබෙනවා. මෙන්න මේ ප්‍රජා සංවර්ධන සභා විසින් පසුගිය මාස කිහිපය පුරා සෑම ගමකටම මේ ගම සංවර්ධනය කිරීමේ ග්‍රාම සංවර්ධන සැලසුම් මේ වෙනකොට සකස් කරලා අවසන් කරලා තිබෙනවා. මේ ව්‍යාපෘති මේ ගම්වල ජනතාව විසින්ම හඳුනාගත්තු ව්‍යාපෘති තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. මේ වැඩසටහන සඳහා විශේෂයෙන්ම ජනාධිපතිතුමා පසුගිය අයවැය කතාවේදී 2026 වර්ෂයේ සඳහා රුපියල් මිලියන 25,000ක් වෙන් කරලා තිබෙනවා. මේ මුදල් භාවිතා කරලා ඒ ගාම සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අධියර විදිහට ලබන මාසයේ ජූනි මාසයේ දෙවැනිදා අපි ආරම්භ කරනවා ලංකාවේ ගම් දහසක වැඩ දහසක් නමින් ප්‍රජාශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයේ අපි ක්‍රියාත්මක තලයේ වැඩ කටයුතු ආරම්භ කරන්නට මේ වෙනකොට සැලසුම් කරලා තිබෙනවා.
1: පක්ෂීය මාරු කළ විට මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ පනත් කෙටුම් පත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව රජ පවසනවා. එම පනත් කෙටුම් පත සැකසීමට අදාළ මූලික සාකච්ඡා මේ වන විට ආරම්භ වී ඇති බවයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ. මහජන ඡන්දයෙන් තේරීපත් වී වෙනත් දේශපාලන පක්ෂයක් වෙත මාරුවන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූරය ඍජුවම අහෝසි කිරීම සඳහා වන පනත් කෙටුම් පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද පසුගිය දා කියා සිටියා. ජනවරමට එරෙහිව පක්ෂ මාරුව වැළැක්විය යුතු බවට වන සංවාදයක් දීර්ඝ කාලයක සිට පැවතුනද පැවති කිසිදු රජයක් එය වැළැක්වීම සඳහා නීති සම්පාදනයට එතරම් උනන්දුවක් නොදැක්වීමද විශේෂත්වයක් වුණා. ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලකණින් ලබන සතියේ තමුණ බලාපොරොත්තුෙන් අදට සමගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට.

0: භූමි සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතනදී ගීතය ඔබට ගෙනීමටයි. ඉතින් සෑම සතියකම අපේ මතකය ආවර්ජනා කරමින් අපේ හිතට සමීප ගීත ඔබ වෙත ගෙනෙන අප හිතවත් විජිත් කුමාරසේනාර්ථ මහතා අදත් මේ සූදානමෙන් ඉන්නේ අද දවසේ සිතරඳුනු ගීතය ඔබ වෙත මේ ආකාරයෙන් ගෙනීමටයි.
1: නයන් කවදත් මතකයේ රැඳුණු ගීතයක් අද තෝරා ගැනීම. ගීපද W.D.M. ඇල්බර්ට්, සංගීතය H.W. රූපසිංහ, ගායනය M.K. වින්සන් සමග නිර්මලා.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසිවිටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මානය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට දුරකථනයෙන් අප සමග සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අයිබෝන් දුමින්ද. දුමින්ද, පළවෙනිම අහන්න කැමති විශේෂයෙන්ම මේ පසුගියදා ලංකාවේ වෙසක් සැමරුම පිළිබඳව. ඉතින් ඒකම ඉතාමත් ශෝකජනක පණිවිඩයක් අපිට දකින්න ලැබුණා. විශේෂයෙන්ම මේ දන්සලක් අසල සිදුවන රියානතුරකින් පිරිසක් මේ ජීවිතක්ෂයට පත්වෙච්ච තොරතුරු මොනවද මේ පිළිබඳව අපිට දැනගන්න තියෙන තොරතුරු?
4: ඔව්, ඇත්තටම නයන, විශේෂයෙන්ම වෙසක් ගත්තොත් එහෙම ලංකාව පුරා ඉතාම සාර්ථක අන්දමින් වෙසක් තොරණ සහ අනෙකුත් ආගමික සහ ප්‍රතිපත්ති පූජාවන් එක්ක විශේෂයෙන්ම ඉතාම උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබුවා. විශේෂයෙන්ම අනුරාධපුරයේ විතරක් 10,000ක අධික ජනතාවක් අපේ සිල් ගැනීම සඳහා සහ ඒ වන්දනාමාන කිරීම සඳහා සහභාගී වූ බවට වාර්තා වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් ඊයේ දවස වෙනකම්ම, ඒ කියන්නේ මේ සතියන්තයේ වෙනකම්ම ඇතම් ස්ථානවල වෙසක් තොරණ සහ කූඩු තවමත් ප්‍රදර්ශනය වෙමින් පවතිනවා. ඒ වගේම අතිවිශාල ජනතාවක් ඒවා නැරඹීමටත් කටයුතු කරනවා. යම් ආකාරයක බාධාවක් වෙලා තියෙන්නේ මේ නිවිත දිග මෝසම සක්‍රිය වීමත් නිසා. යම් යම් අවස්ථාවල වර්ෂාව කෙටි කාලයක් තුළ අධික වර්ෂාවක් පතිත වෙනවා. ඉතින් ඒ නිසා යම් ආකාරයක වෙසක් සිරි නැරඹීමට යෑම යම් අඩුවක් දක්නට ලැබෙනවා. ඒ වගේම මේ වෙසක් සතිය සිදුවෙච්ච එක ඛේදවාචකයක් තමයි ඔබ සඳහන් කර රොටි දන්සැල. ඒ වගේම තවත් ඛේදවාචකයක් වාර්තා කරන්නට ඕනේ. විශේෂයෙන්ම මේ රොටි දන්සැල ගත්තොත්ම මීගොඩ ප්‍රදේශයේ තිබිච්ච රොටි දන්සැලක අහිංසක විදිහට ඉතින් පොලිමේ හිටපු කණ්ඩායමක් තමයි බීමත් කැබ්‍රිය දුරෙ විසින් හප්පලා එතන 6 දිනක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ වගේම 4 දිනක් බරපතල ලෙස තුවාල ලැබුවා. ඒ වගේම ඔහුට, ඒ කියන්නේ විශේෂයෙන්ම මේ රොටි දන්සලේ පොලිමේ ඉන්නකොට කීප දෙනෙක්ගේ ඇඟේ වැඩිලා ඊට පස්සේ තමයි මේ මාරක අනතුර විදියට ඒ පුජ්‍යලියන් යට කරගෙන යෑම දක්වා එතන සිද්ධි දෙකක් සිදු වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් නොනවත්තා ධාවනය කරපු කැබ් රථය අවසානයේදී ගොඩගම ප්‍රදේශයේදී පොලිසිය විසින් ලුහුබැඳ ගිහිල්ලා ඒ කැබ්‍රිය සහ රියදුරාව අත්අඩංගුවට ගන්න ලැබුවා. ඉතින් අවාසනාවන්ත කාරණේ තමයි මේ රියදුරා ඒ වෙලාවේ බීමත් සිටි බවට තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම ඒ වෙලාවේ ඔහුගේ කැමරිය රියදුරු බලපත්ත හෝ ඒ වගේම කැබ් රථේ ලියාපදිංචි සහතික පවා තිබිලා නැහැ. ඒ එක්කම පසු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කරපු පොලිසිය දැනගන්නට ලැබුණේ මෙහි කැබ් රථේ තවත් 3 දිනක් ඉඳලා තියෙනවා කියලා. හැබැයි අත්අඩංගුවට ගන්න වෙලාවේදී ඔවුන් 3 දිනක් හිටියේ නැහැ. ඊට පස්සේ සිකුරාදා දවසේ ඔවුන්ගේ කැබ් රථේ හිමිකරු සහ අනිකුත් දෙදෙනා, හිටපු පුද්ගලයන් දෙදෙනා ගැන රූප ප්‍රචාරය කරලා ඔවුන් අත්අඩංගුවට ගැනීමට සෙවීමට පොලිසිය කටයුතු කරා. ඉතින් ඒ අනුව ඊයේ දවසේ 2 දිනක් නීතිජ්ජේ මාර්ගයෙන් පොලිසියට බාර වෙලා තිබුණා කැබ් රථේ අයිතිකරු සහ තවත් එතන ගිය පුද්ගලයෙක්. තවත් පුද්ගලයෙක් බාර වීමට හෝ අත්අඩංගුව ගැනීමට නියමිතයි. කොහොම වුණත් මේ ප්‍රධානතම වැරද්ද මේ කැබ් රථේ රියදුරු විසින් සිදු කළ බව තමයි වාර්තා වෙන්නේ. ඔහු 46 පිළියන්දල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. මොහුට සම්මුහු සම්බන්ධයෙන් විශේෂයෙන්ම මිනි මැරුම් චෝදනා යටතේ චෝදනා 10ක් යටතේ අපරීක්ෂාකාරී රියපදවීම, රිය අනතුරක් වළක්වා ගැනීම, ඌට කටයුතු නොකිරීම සහ බලපත්‍ර නැතිකම සහ මේ හිතාමතා මේ ඝාතන සිදුවීම සම්බන්ධයෙන් තමයි ඔහුට චෝදනා එල්ල වෙලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ සම්බන්ධයෙන් නඩු කටයුතු සිද්ධ වෙනවා. දැනට අත්අඩංගුවට ගත් රියදුරුවරයා මේ මාසේ 16 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඉතින් ඉතිරි දෙදෙනාත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමිතව තිබෙනවා. ඉතින් ඒකම නයන් විශේෂයෙන්ම සනාන් කරන්නට ඕනේ මේ සතියේ සිදුවිච්ච අනෙකුත් ඛේදජනකම සිද්ධිය තමයි පොට්ටපිටිය බටකොඩ ප්‍රදේශයේ පිහිටි සෙනෙහසේ කැදැල්ල නම් මව්පිය සෙවණ වැඩිහිටි නිවාසයේ මේ බදාදා සිදුවෙච්ච ගින්න හවස්වරුවේ සිදු වෙච්ච ගින්න පහුවෙන්දරයකම ඒ ගින්න සම්පූර්ණයෙන්ම මුළු නිවාසයම විනාශ වන විදිහට තමයි මේ ගින්න පැතිරලා තිබුණේ. ඉතින් එතනදී එහි සිටි වැඩිහිටියන් ඒ කියන්නේ රෝගී සහිත අයත් එතන හිටියා. 13 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා. 10 දෙනෙක්ම එම ස්ථානයේම ඒ කියන්නේ ගින්නට ගොදුරු වෙලා ඉතාම සෝචනීය අන්දමින් ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා. තිදෙනෙක් රෝහල්ගත කරාට පස්සේ ජීවිතක්ෂයට පත් වෙලා තිනවා. ඒ වගේම තවත් 6 දෙනෙක් පමණ තුවාල ලබා තිබෙනවා. ඉතින් කොහොම වුණත් මේ වැඩිහිටියෝ මේ ගින්න යන අවස්ථාවේදී වැඩිහිටියන් 50 දෙනෙක් පමණ මේ ඒ අවට හිටපු කණ්ඩායම් විසින් බේරා ගැනීමකුත් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් විවිධ කතා පැවැත්වෙනවා. මේ වැඩිහිටින් මාසය දැන් රජයේ පාර්ශවය විසින් සඳහන් කරනවා මේක ලියාපදිංචි කරලා නැහැ. ඒ වගේම මේ මෙහි අයිතිකරුට යම් යම් ආකාරයකට උපදෙස් දුන්නාය කියන කාරණා විසින් ඒක රාජ්‍ය පැත්තෙන් සඳහන් වුණත් ඒ මෙහි වගකීම ගත්තොත් ඒවා සොයා බලන්න තමයි ඒ ආයතන තියෙන්නේ. ඉතින් මොහුගේත් ඒ අයිතිකරු සහ ඒ පාලනය කරපු අයගේත් යම් යම් අඩුපාඩු තිබෙනවා නම් ඒවා මීට කලින් निराකරණය කර ගැනීමට අවස්ථාව තිබුණා. ඒ සම්බන්ධයෙන් ඒ අදාළ ආයතන කිසිදු ආකාරයක සාධනීය මෙදිහත් වීමක් සිදු වෙලා නොමැති බව තමයි සඳහන් වෙන්නේ. මේ වන විට රතු පරීක්ෂක වාර්තා වලින් සඳහන් වෙන්නේ ගිනි يعني විදුලි කාණ්ඩුවක් නිසා ඒ ගිනි ගැනීමක් සිද්ධ වෙලා තියෙනවායි කියලා. මොකද එක තැනක මෙට 60 ගානක් ගබඩා කරලා තියෙනවා. ඉතින් එතන තිබිච්ච විදුලි එතන යම් ආකාරයක විදුලි කාණ්ඩ වීමක් සිදු වෙලා ඒ මෙට්ට වලට ඇවිලිලා තමයි මේ අවාසනාවන්ත තත්ත්වය සිද්ධ වුණ බවට රසපරිශ්‍රික වාර්තාවේ සඳහන් වෙන්නේ. කොහොම වුණත් මේ වන විට මේ වැඩිහිටියන්ම ඉතිරි වැඩිහිටියන්ම වෙනත් ස්ථාන කරා යොමු කරලා තියෙනවා. ඒ වගේම වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂවරයා බව කියන තරුණයා දැනට ආරක්ෂිත බන්ධනාගාර ගත කරලා තිබෙනවා.
3: දුමින්ද අපිට ඒ වගේම සතුටුදායක ආරංචියක් දකින්න තිබෙනවා. මේ ලංකාවේ මේ ක්‍රීඩකයෙක් හෙල්ල විසි කිරීමෙන් වාර්තාවක් තබලා තියෙන තොරතුරක් මොනවද ඒ පිළිබඳව තියෙන තොරතුරු?
4: ඔව් ඇත්තරම නයින් විශේෂයෙන්ම මේක ලංකාවට ගත්තොත් එහෙම අනාගත ඔලිම්පික් සිහිනයක හොඳ බලාපොරොත්තුවක් විදිහට අපිට සනාන් කරන්නට පුළුවන්. ඉතාලියේ රෝමේ පැවතිච්ච ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි ක්‍රීඩකයෙක් වන රංග පතිරගේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා වාර්තාගත ලෙස මීටර් 92.62 දුරක් හෙල්ලේ විසිකිරීමෙන් වාර්තා පුත්තරට එක් වුණා. මේ වාර්තාව ගත්තොත් එහෙම විශේෂයෙන්ම ආසියානුව ගත්තොත් එහෙම දෙවනි අට තියෙන වාර්තාව ඔලිම්පික් පදක්කම දිනපු වතාවක් පකිස්තාන් ක්‍රීඩිකයට පස්සේ තියෙන හොඳම වාර්තාව තමයි මේ වාර්තාව. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉදෙන ගත්තොත් එම හොඳම වාර්තාව ගත්තොත් ඒ වගේ මේකේ ප්‍රධානතම කාරණාව වෙන්නේ ලෝකයේ ගත්තොත් එදා මෙදා හෙල්ල විසිකිරීම් ඉතිහාසයේ තුල ලෝකයේම අටවෙනි ස්ථානය තමයි මේ 92.62 සීමාව තියෙන්නේ. ඒක විශේෂම කාරණයක්. මේකේ ලෝක වාර්තාව තියෙන මීටර 98ක් වගේ ප්‍රමාණයක්. ඒ අතරතුර මේ මීටර 6ක විතර වගේ ප්‍රමාණයක තමයි අනිකුත් 8 දෙනා රැඳිලා තිබෙන්නේ. ඒ වගේම සඳහන් කරන්න ඕනේ මේ අවුරුද්දේ ලෝකයේ හෙල්ල විසිකරා නම් වැඩි දුරම එල්ල කරපු අවස්ථාව විදිහට මේක වාර්තා පොත් අතරට එකතු වෙලා තියෙනවා. ඒ වගේම මේ ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී අවුරුදු 20කට පිටිච්ච පෙර පැවතිච්ච වාර්තාවත් අලුත් වීමක් සිදු වුණා මේ රංගපතිරිකයේ හෙල්ල විසිකිරීම නිසා. ඉතින් ඒක ගත්තොත් එහෙම විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ඉතාම සුබදායක ආරංචියක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒක ක්‍රීඩා මාත්‍යංශය සහ ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂක මේ ක්‍රීඩා ලෝලී ජනතාවත් ඉතාම සතුටුසිතින් එම මේ ජයග්‍රහණය මේ වන විට සමරමින් සිටිනවා.
3: දුමින්ද දත්තව සමග සම්බන්ධයෙන් ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පිළිබඳව බොහොමත් විශ්වාසවන්ත වෙන තින්නවත ලබන සතිය හැමමු. ආයිබුවන්.
4: ආයිබුවන්.

අපි දැන් මේ සූදානම් වෙන්නේ ප්‍රජා නිවේදනයක් ඔබ වෙත ගැනීමටයි. ඉතින් ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය මගින් පවත්වන ශ්‍රී ලංකන් කරි නයිට් 2026 මෙවර ජූලි මාසේ 11 වෙනිදා හවස 6 ඉඳලා ඇංගකෝ හෝල් 376 සෝල්ස්බරි හයිවේ පැරාෆිල් ගාර්ඩන්ස් කියන ස්ථානයේ පැවැත්වෙනවා කියලා අපිට දැනුම් දීලා තිබෙනවා. විශේෂයෙන්ම සජිත ඇන්තනි සමග ලයිව් බෑන්ඩ් එකක් මෙවරත් තිබෙනවා කියලා තියෙනවා. ඉතින් ඔබට ඉතා සතුටු විය හැකි රාත්‍රියක් වෙනවාට නොඅනුමානයි. ජූලි මාසේ 11 වෙනිදා දිනය මතක තබා ගන්න. වැඩි විස්තර සඳහාම තන්න දසුන්ත 0420 637 939 ප්‍රදීප 0452 132 515. හොඳයි, ඉතින් අපි එදත් ඔබ සමග මේ හෝරාව ඉඳලා ඔබෙන් සමුග දැනට කාලය කෙමින් ලඟා වෙමින් තිබෙන්නේ. ඉතින් අද දවසේ ඔබ වෙතගෙන සදහම් සිතුවිල්ල ගෙනෙනු ලැබුවේ පූජ්‍යපාද කොරතොට වෙස්සබූ ස්වාමින් වහන්සේ විසින්. ඉතින් අපි උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්නට කැමැති. ඒ වගේම නොදුටුමානේ විශේෂාංගය දුරකථනයෙන් අප සමග සම්බන්ධ වෙලා ඔබ වෙතගෙන ආවේ ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරි මහතා. පුවත් පසුවි පරම ගෙනාව නිරෝධ කාර්යවසම් සිතරැඳි ගීතයෙන් අප පිනවූ අප හිතවත් විජිත් කුමාර සේනත් මහත්මයා. ඉතින් ලබන සතියේ තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබ සමග තවත් හෝරාවක් මේ අඟහරුවාදා රාත්‍රියේ ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙනෙන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. සියලු දිනාටම සුවදායක සතියකට ආසිරි. ආයිබෝවන්.